0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් පිළිගන්න ඔබ සියලු දෙනාම අද SBS සිංහල සජීවී වැඩසටහනට. ඉතින් අද ජූනි මාසේ 8 වෙනිදා සඳුදා දිනේ තමයි අපි ඔබව හමු වෙන්නේ. ඉතින් අද ඔස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ දෙනෙක්ට නිවාඩු දිනයක්, බොහෝ ප්‍රාන්තවල නිවාඩු දිනයක්. ඉතින් ඔබ නිවාඩු පාඩුවේ කාලය ගත කරනවා ඇති කියලා අපි හිතනවා. ඉතින් අද දවසෙත් අපි ඔබට විශේෂාංග ගණනාවක්ම ගෙනල්ලා තිනවා. ඉතින් වැඩසටහන ආරම්භ කරන්න කලින් අපි කැමති මේ භූමියේ ආදිවාසීන් සිහිපත් කරලා ඉන්න. අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්චරි වයිවුරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සංදිදූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන්ටත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අද විශේෂ දවසක්නේ. ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල බොහෝ ටෙරිටරිවල ඉන්න බොහෝ දෙනෙක්ට අද නිවාඩු දිනයක්, පබ්ලික් හොලිඩේ එකක්. ඉතින් කිංස් බර්ත්ඩේ අද සමරනවා. චාල්ස් රජුගේ උපන්දිනය තමයි අද සමරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ නිවාඩු දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. හැබැයි චාල්ස් රජුගේ ඇත්ත උපන්දිනය කවදද තියෙන්නේ? ඇත්ත උපන්දිනය තියෙන්නේ අද නෙමෙයිනේ. ඉතින් ඇයි අද වගේ දවසක මේ උත්සවය සමරන්නේ කියලත් අපි වැඩසටහන අතරතුරදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, ඉතින් ඊට අමතරව අද දවසෙත් අපි ඔබට විශේෂාංග රසක්ම ගෙනල්ලා තිනවා. මෞබිමෙන් පුවත් විශේෂාංගයත් අද දවසේ අපි ඔබ වෙත ගෙනෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් SBS සිංහල සේවයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබට වැදගත් වෙන තොරතුරු නිරන්තරයෙන්ම ගෙනෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් වීසා සම්බන්ධව විශේෂ සාකච්ඡාවකුත් අද වැඩසටහන අතරතුරදී ගෙනෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් දවසේ වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්නේ SBS සිංහල සේවයේ විධායක නිෂ්පාදක කස්සප සෙනරත් සිඩ්නි නුවර ඉඳලා. එනම් ඉතින් මැදිරිය බාර කරනවා කස්සපට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
3: අද ජූනි මාස 8 වෙනිදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම කස්සප සෙනරත්. සිරස්තල. රාජකීය ජන්මදින සැමරුමට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් 949 දෙනෙකු වෙත Order of Australia රාජ්‍ය ගෞරව සම්මාන, විශිෂ්ට ශ්‍රී ලාංකිකයන් 3 දෙනෙකුත් ඒ අතර. ඕකස් ආරක්ෂක කිවිසුම දෙස දේශපාලන කෝණයෙන් නොබලන ලෙස අගමැති ඇන්තනි ඇල්බනීසි ඉල්ලයි. නිවුස්පෝල් නවතම මත විමසුමකට අනුව ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම දේශපාලන පක්ෂය ලෙස වන් නේෂන් පක්ෂයේ මුල් තැනට. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරමැදදී ඇති වූ මතභේදයකට විරෝධය පළ කරමින් ඇමරිකානු ජනපතිවරයා ඉන් ඉවත්ව යයි. ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සෞරෙව් සහ රුසියාවේ මීරා ඇන්ඩ්‍රේවා ප්‍රංශ විවෘත ටෙනිස් කිරුලේ ඒකල ශූරතා දිනයි. දැන් පුවත් සවිස්තරව. ඔස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන The Order of Australia සම්මාන පිරිනැමීම රාජකීය ජන්මදින සැමරුමට සමගාමීව සිදු කෙරුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය විසින් සිවිල් සහ ආරක්ෂක දෙංශයම නියෝජනය කරන ඔස්ට්‍රේලියානු 949 දෙනෙකු වෙත ඔවුන් සිය වෘත්තීය සහ සමාජ ජීවිතය තුළ සිදු කළ අනභිභවනීය සේවය සහ රට වෙනුවෙන් ලබා දුන් කීර්තිය අගයමින් මෙම ගෞරව සම්මාන පිරිනමා තිබෙනවා. මෙවර සම්මාන ලාභී නතර කීර්තිමත් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්වතුන් 3 දෙනෙක් ඇතුළත් වනවා. ඒ අනුව කීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක් වන සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකොරල මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ සමාජික සම්මානයත්, අසාත්මික ප්‍රතිශක්තිකරණ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුරාන් ප්‍රනාන්දු මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ පදක්කම් සම්මානයත්, කීර්තිමත් සිවිල් සේවකෙක් වන ආචාර්ය රංජිත් සුබසිංහ මහතා වෙත ඔස්ට්‍රේලියානු විධානයේ මහජන සේවා පදක්කම් සම්මානයත් පිරිනමා තිබෙනවා. ඔස්ට්‍රේලයා එක්සත් රාජධානි සහ එක්සත් ජනපද ඕකස් ආරක්ෂක ගිවිසුම කෙරෙහි දේශපාලන කෝණේ නොබලන ලෙස අගමැති ඇන්තනි ඇල්බනීසි ඉල්ලා සිටනවා. ඇමරික එක්සත් ජනපදය සමග තීව්‍ර වන යුද සබඳතා හේතුවෙන් චීනය සමග අනවශ්‍ය ආතතියක් ඇතිවිය හැකි බවට හරිත සෙනට් සභික ඩේවිඩ් ෂෝබ්‍රිජ් සිදුකරන විවේචනවලට ප්‍රතිචාර ලෙස ඔහු මේ අදහස් පළ කළා.
4: Well, we won't be taking advice on defence from the Greens political party with respect. What we'll be doing is providing Australia with the defence assets that we need. Our alliance with the United States is an important one, but we promote peace and security in our region, and the relationship with China is a very constructive one.
3: The Australian Puatpata Mehevana News Poll නවතම මත විමසුමකට අනුව ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය දේශපාලන පක්ෂයේ ලෙස වන් නේෂන් පක්ෂයේ මුල් තැනට පැමිණ තිබෙනවා. ඒ අනුව වන් නේෂන් පක්ෂය 31%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් ලබා මුල් තැනටත්, කම්කරු පක්ෂය 30%ක් ලබා දෙවන තැනටත්, ලිබරල් සන්ධානය 18%ක් ලබා තෙවන තැනටත් පත්ව තිබෙනවා. දැන් විදෙස් පුවතක්. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරමැදදී ඇති වූ මතභේදයක් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. NBC රූපවාහිනී නිවේදිකා ක්‍රිස්ටන් වෙල්ක පසුගිය කැලිෆෝනියා මැතිවරණයේ සහ 2020 ජනාධිපතිවරණයේ දූෂිත බවට ජනාධිපති ට්‍රම්ප් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් දිගින් දිගටම සාක්ෂි ඉල්ලා සිටීම පිළිබඳ ඇති වූ උණුසුම් විවාදයකට පසු අදාළ මාධ්‍ය ආයතනය පක්ෂග්‍රාහී බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්. ජර්මන් ජාතික ඇලෙක්සැන්ඩර් සෞරෙව් 2026 ප්‍රංශ විවෘත පිරිමි කේවල ටෙනිස් ශුරතාවය දිනාගත්තා. ඒ වට පහට 3ක් ලෙස ඉතාලි ජාතික ෆ්ලේවියෝ කොබොලි පරාජයට පත් කරමින්. මේ අතර රුසියානු ජාතික 19 හැවිරිදි මීරා ඇන්ඩ්‍රේවා පෝලන්තයේ මායා හව්ලෙන්ස්කා පරාජය කරමින් ප්‍රංශ විවෘත කාන්තා කේවල ශුරතාවය දිනාගත්තා. ප්‍රවෘත්ති බින් සමප්තයි. ගෙවුණු සතියන්තයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් තොරතුරු සම්පීඩනය අද මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන් බලාපොරොත්තු වන්න. ඔස්ට්‍රේලියාවේ සිදුවන උණුසුම් සහකාලීන තොරතුරු දැනගැනීමට SBS සිංහල අපගේ පොඩ්කාස්ට් වෙත සවන් දෙන්න. වැඩිදුර තොරතුරු සඳහා www.sbs.com.au/sinhala අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: හොඳයි, ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි දැන් මේ අද දවස ගැන, අද දවසේ විශේෂත්වය ගැන ටිකක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවලට කිංග්ස් බර්ත්ඩේ පබ්ලික් හොලිඩේ එකක්. කිංග්ස් බර්ත්ඩේ චාල්ස් රජුගේ උපන්දිනය සැමරීම නිමිත්තෙන් විශේෂ නිවාඩු දිනයක් අදට යෙදිලා තියෙනවා. ඉතින් මෙතන හැබැයි මේ පොඩි ඉන්ට්‍රෙස්ටිං පොඩි සිද්ගන්නා සුළු කතාවක් තියෙනවා. කිං චාල්ස් III තුන්වෙනි චාල්ස් රජුගේ සැබෑ උපන්දිනය නොවැම්බර් 14 වෙනිදාට තමයි යෙදිලා තියෙන්නේ. ඒත් ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල මේ නිවාඩුව ජූනි මාසයේදී සමරනවා. ඒකට හේතුව බ්‍රිතාන්‍යයේ පැරණි රාජකීය සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය ට්‍රූපින් ද කල කියන හමුදා පෙළපාලියට සම්බන්ධයි. බ්‍රිතාන්‍යයේ ජූනි මාසය ගිම්හාන කාලය නිසා එලිමහන් සැමරුම් වලට කාලගුණය වඩාත් හොඳ වෙයි කියලා මේ නිල උපන්දිනය ජූනි මාසයේ සමරන්න සම්ප්‍රදායක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේ උපන්දිනය නොවැම්බර් 14 වෙනිදාට යෙදුනත් ජූනි මාසයේදී සමරන්නට යෙදිලා තියෙන්නේ. ඉතින් 2026 වසරේදී වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ACT, සවුත් ඔස්ට්‍රේලියා, ටස්මේනියා සහ නොදර්න් ටෙරිටරිවල ජනතාවට ජූනියට සඳුදා මහජන නිවාඩු දිනයක් පබ්ලික් හොලිඩේ එකක් ලැබෙනවා. නමුත් හැම ප්‍රාන්තයකටම එකම දිනයක් මේකට ලැබෙන්නේ නැහැ. ක්වීන්ස්ලන්තයේ මේ නිවාඩුව සමරන්නේ ඔක්තෝබර් 5 වෙනිදා. බටහිර ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල මෙය සැප්තැම්බර් 28 වෙනිදා සමරනවා. ඒත් බටහිර ඔස්ට්‍රේලියාවේ කරාතා සහ පෝට් හෙඩ්ලන්ඩ් කියන ප්‍රදේශවල මේ නිවාඩු අගෝස්තු 3 වෙනිදා සමරනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ දේශපාලන ක්‍රමයත් එක්කත් මේක සම්බන්ධයි. ඔස්ට්‍රේලියාවේ තියෙන්නේ මේ කන්ස්ටිටියුෂනල් මොනාකී එකක්, ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයක්. සරලව කිව්වොත් රටේ මේ දෛනික පාලනය සිදු කරන්නේ තේරීපත් වෙන ආණ්ඩුව තමයි. නමුත් රාජාණ්ඩු සම්ප්‍රදාය අනුව චාල්ස් රජු ඔස්ට්‍රේලියාවේ හෙඩ් ඔෆ් ස්ටේට්, ඒ කියන්නේ රජයේ නිල ප්‍රධානියා ලෙස සලකනවා. ඔහුව ඔස්ට්‍රේලියාව තුළ නියෝජනය කරන්නේ ගවර්නර් ජෙනරල්, එහෙම නැතිනම් ආණ්ඩුකාර ජෙනරල්වරයා හරහා තමයි ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන්නේ. නමුත් රජු රටේ දේශපාලනික දෛනික දේශපාලනික කටයුතු වලට ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකට තමයි මහජන ඡන්දයෙන් පත් කරන ආණ්ඩුවක් සහ අගමැතිවරයෙක් ඉන්නේ. ඉතින් නමුත් රාජයේ ප්‍රධානියා ලෙස චාල්ස් රජු තමයි ව්‍යවස්ථානුකූලව සැලකෙන්නේ. ඉතින් මේ දවසේ තවත් වැදගත් දෙයක් තමයි රජුගේ උපන්දිනය වෙනුවෙන් මේ ලබා දෙන ගෞරව සම්මාන, කිංග්ස් බර්ත්ඩේ ඕනර්ස් ලිස්ට් එක කියලා තමයි මේක හඳුන්වන්නේ. ඉතින් ඉහළම රාජ්‍ය ගෞරව ඕඩර් ඔෆ් ඕස්ට්‍රේලියා සම්මාන ලබා දෙනවා මේ දිනය නිමිත්තෙන්. ඒ හරහා ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ප්‍රජා සේවා, කලා කටයුතු, අධ්‍යාපන, ක්‍රීඩා වගේ ක්ෂේත්‍රවලට විශේෂ දායකත්වයක් ලබා දුන් පුද්ගලින්ව ඇගයීමකට ලක් කරනවා. ඉතින් SBS නිවුස් වාර්තා කරන විදිහට මේ වසරේදී ඔස්ට්‍රේලියනුවන් 949 දෙනෙක් මේ ගෞරව ලයිස්තුවට ඇතුළත් වෙලා ඉන්නවා. ඉතින් මේ අතර කීර්තිමත් ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකුත් ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔවුන් පිළිබඳව අප සිදු කළ විශේෂාංගයක් SBS වෙබ් අඩවියේ පළ කරනවා. ඒ සමගින් එකතු වෙන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ ගැන වැඩිදුර තොරතුරු අද වැඩසටහන අතරතුරදී අපි ඔබ වෙත ගෙනින්නත් බලාපොරොත්තු වෙනවා. එනිසා අද බොහෝ දෙනාට මේ ලෝං වීකෙන්ඩයක්, දිගු සත්‍යන්තයක් වුණත් මේ දිනය ඔස්ට්‍රේලියාවේ ඉතිහාසය සහ කන්ස්ටිටියුෂනල් සිස්ටම්, ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල රාජ්‍ය ක්‍රමය මතක් කර දෙන දිනයක් වෙනවා. ඒ වගේම ප්‍රජා සත්කාර සේවා ඇගයීමකට ලක්වන, ඒ අපට නැවත මතක් කර දෙන මහජන නිවාඩු දිනයක් ලෙසත් අද දින අපට හඳුන්වන්නට පුළුවන්. හොඳයි, ඉතින් අපි දැන් ගීතයක් රසවිඳින්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ ගීතය රසවිඳලා අපි නැවතත් හමු වෙමු.

0: SPS ෆුඩ් වෙබ් අඩවිය ආහාර වටවරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස්. පිවිසෙන්න SPS ෆුඩ් වෙබ් අඩවියට sps.com.au/food. SPS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුළින් ජාතික සහ ගෝලීයව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SPS ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sps.com.au/news/audio වෙත. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න. SPS Chill. දැන් SPS Audio app වෙතින්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SPS Learn. sps.com.au/learn වෙත පිවිසෙන්න. අනිකයි කතා නොකරන මාතෘකා විවාද කිරීමට සමත් SBS හි සම්මානලාභී රූපවාහිනී කාලීන වැඩසටහන SBS රූපවාහිනියෙන් අඟහරුවාදා රාත්‍රී 8:30ට සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. ඔස්ට්‍රේලියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sps.com.au/uluru-statement.
1: SBS Audio.
0: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියාකරවන්න.
2: SBS Chill.
3: SBS Pop Asia. Non-stop Asian pop.
4: Can you describe that feeling for people who haven't experienced it?
5: SBS Hindi උපලබ්ධ කරවාතා හේ.
6: Far from the partisan politics.
0: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිත කිවලට ගැලපෙන සංගීතය සහ ආකර්ෂණීය podcast ඔබ වෙනුවෙන්ම සූදානම්ින් SBS Audio app download කරගන්න.
1: sbs.com.au/audio.
7: මවුබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
8: අද ජුනි මාසයේ 8 වෙනිදා ගෙවුණු සති අන්තයේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් මේ ආරම්භ වෙන්නේ මවුබිමින් පුවත් විශේෂාංගය. පසුගිය සතියන්තයේ ශ්‍රී ලංකාවේ කැපිපෙනෙන මාතෘකාව බවට පත්වුණේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධ සිද්ධිය. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ රැඳවුම් නියෝග මත රඳවා හිටියා. එහිදී සුරේෂ් සලේ මහතාට පහර දීම සිද්ධ කරන බව, අමානුෂික ලෙස සලකන බව, ඒ නිසා අඛණ්ඩ උපවාසයක් ඔහු ආරම්භ කරලා තිබෙන බව පිවිතුරු හෙළවුරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. පිළිතුරු ලිපියක් ඒ සම්බන්ධයෙන් පොලිසිය පැත්තෙන් වාර්තා වුණා. පොලිසිය සඳහන් කරලා තිබුණේ කිසිදු විශේෂ සැලකිල්ලක් නොදක්වලා සාමාන්‍ය පුද්ගලයෙකුට සලකන ආකාරයට සලකනවා, නොසලකා හැරීමක් හෝ විශේෂ සැලකීමක් නොදක්වන බව ඒ ලිපියෙන් සඳහන් කරලා තිබුණා. දැන් ඊයේ දවසේ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ, සහෝදරයා සහ පුත්‍රයා ඔහුව බලන්න ගිහිල්ලා ආයිත් එද්දි කරපු ප්‍රකාශ ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශ බවට පත් වුණා. ඊයේ රාත්‍රිය වන විට සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණා. හදිසි ප්‍රතිකාර එකකයට තමයි ඇතුළත් කරලා තිබුණේ. කොමුණත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් බහරේ ඉන්න අතරේ තමන්ට අමානුෂික වදහිංසා සිද්ධ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ආහාර වර්ජනය කරලා උපවාසය ආරම්භ කරලා තිබුණා. කොමුණත් තමන්ගේ මරණය ආසන්නයි කියලා තමන්ට හැඟෙන නිසා දෑස් දන් දෙන්න, තමන්ගේ අවසාන කැමැති පත්‍රය සකස් කරන්න අවශ්‍ය ලිපිලේඛන කඩිනමින් අරගෙන එන්න කියලා සුරේෂ් සලේ මහතා දැනුම් දුන්නා කියලා ඔහුගේ නීතිඥයින් අනාවරණය කරලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කරමින් සලේ මහතාගේ නීතිඥවරයා කියලා තිබුණේ අවසන් කැමැති පත්‍රය සකස් කරන්න අවශ්‍ය ලිපිලේඛන සකසන්න තමන්ගේ නීතිඥයින්ට කඩිනමින් තමන් හම්බ වෙන්න එන්න කියලා සලේ මහතා දැනුම් දීලා තියෙනවා කියලා කොහොමුණත් ඊ රාත්‍රියේ ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරලා තිබුණා හදිසි ප්‍රතිකාර සඳහා. ඔහුගේ තත්ත්වය පිළිබඳව උදේ ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පළ කරපු අදහස් මේ.
9: එතුමා තමන්ගේ පුතා සමග හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා, මට පොලිසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදියට, මට මෙහෙම කරන්න මං කරපු වරද මොකක්ද කියලා. එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමග ප්‍රකාශ කරලා තියෙනවා, මෙවිනි අමානුෂික වද වදහිංසාවලට ලක්වෙමින් බොරු චෝදනාවලට ලක්වෙමින් ජීවත් වෙනවට වඩා මට මැරෙන එක සැපයි කියලා.
8: පළාත් සභා ඡන්දය පවත්වන්න සූදානමක් නොවැතවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අදහස් පළ කරලා තිබුණා. ජනාධිපතිවරයායි ආණ්ඩුවයි ජනතාව අතරට යන්න බය නිසා පළාත් සභා ඡන්දය පවත්වන්න මැලිකමක් දක්වනවා. මහමැතිවරණය පවත්වලා පළාත් පාලන මැතිවරණය පවත්වන්න ගිය කෙටි කාලය ඇතුළේ දළ වශයෙන් රජයට ඡන්ද ලක්ෂ දෙකක් පමණ අහිමි වෙලා තියෙනවා. මේ හින්දා තවත් ලක්ෂ ගණනින් ඡන්ද අහිමි වෙයි කියන බයට වත්මන් රජය පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම වැළැක්වීමට කටයුතු කරමින් ඉන්නවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් සඳහන් කරලා තිබුණා. මේ ඒ පිළිබඳව ඔහු පළ කළ අදහස්.
1: රට නොමග යවපු ආණ්ඩුවට අද බැරි වෙලා තිබෙනවා ජනතාව ඉදිරියට ඇවිල්ලා මැතිවරණයකට මොකද ඒ ජනතා හඬට තියෙන එකම අවස්ථාව මේ මොහොතේ පළාත් සභා ඡන්දය. වර්තමාන රජයට ජන ජීවිත මුණ වුණක් කමක් නැහැ. මොකද ජනාධිපතිකමක් තියෙනවා, පාර්ලිමේන්තුවේ තුනින් දෙකක් තියෙනවා. තමන්ගේ හිත මතයට ඕන ඕන දේවල් කරන්න. රටේ ජනතාවත් පාඩමක් ඉගෙන ගන්නට ඕන. ඉදිරියට එන ආණ්ඩුව රැල්ලට ගිහිල්ලා ඡන්දය ලබා දෙනවා වෙනුවට යම් කිසි පාර්ශ්වයක් ජයග්‍රහණය කරන්නට අවශ්‍ය නම් සාධාරණ බහුතරයක් එක්ක ඒ එවන් අයට වරමක් ලබා දීම ඉතාමත් යෝග්‍යයි.
8: මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සක්‍රීයව පොහොට්ටුවේ රැස්වීමකට සහභාගී වීම පසුගියදා දකින්න පුළුවන්කම ලැබුණා. කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ තමයි මේ රැස්වීම පැවැත්ුණේ. මේක විධායක කමිටු රැස්වීම හැටියට පැවැත්ුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමයි එහි ප්‍රධානත්වය අරගත්තේ. ඒ අනුව පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් නීතිඥවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු වගේම පක්ෂයේ විධායක කමිටු සමාජිකයන් එකතු වෙලා හිටියා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්ුණා වගේම ඔහු මාධ්‍යයටත් අදහස් දක්වමින් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂ එක්වීම පිළිබඳව අදහස් පළ කළා. ඔහු කිව්වේ එය කොයි කාලෙ සිද්ධ වුණත් ඒ පිළිබඳව ජනතාවට යම් අවබෝධයක් ලබා දීලා තියෙනවා. එහෙම එකතු වීම පළක් නොවනවා වගේ අදහසක් තමයි ඔහු දැක්වේ. කොහොමනත් සක්‍රීයව ඔහු දේශපාලන ක්‍රියාමාර්ගයක් හැටියට පොහොට්ටුවේ විධායක කමිටු රැස්වීමට සහභාගී වුණා. ඔහුගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්ුණා. දිට්වා සුලිකුණාටුවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික පසුබිමට දැඩිව බලපෑම් කරයින් පසුව ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඒ පිළිබඳව ගොඩනැගීම් සිද්ධ කරන්න රීබිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කළා. මේ සඳහා ලබාගත්තු මුදල් තව වෙනතුරුත් භාවිත කරලා නැහැ කියලා වාර්තා වීමත් එක්ක ඒ පිළිබඳව යම් අදහස් හුවමාරු වීමක් සිද්ධ වුණා. රජයේ පැත්තෙන් කිව්වේ මේ මුදල් වියදම් කරලා තියෙනවා, පරිපූර්ණ කැස්තමේන්තුවක් දාලා ලබාගත්තු මුදලින් යම් ප්‍රමාණයකුත් වියදම් කරලා තියෙනවා. පරිපූර්ණ කැස්තමේන්තුවෙන් ලබාගත්තු මුදල හා සාපේක්ෂව සංසන්දනය කර

0: බිලියන 10ක් විතර ජනතාව දීලා තියෙනවා. ඒතර මේ වියදම් කොයි ආකාරයට සිදු වුණේ කියන කාරණේ මේ වර්ෂයේ අවසාන වෙනකොට අපිට ලබා දෙන්න පුළුවන් දැනටමත් මේ වෙන් කරන ලද බිලියන 500න් බිලියන 200කට වැඩි ප්‍රමාණය වියදම් කරලා අවසානයි. ඒතර ඒ අර්ථයෙන් ගත්තාම ඒ බිලියන 10 තුනම මේ බිලියන 200 ඇතුළේ වියදම් ආකාරයට අපිට ගිණුම් ඉදිරිපත් කරගන්න පුළුවන් මේ කිසිදු ආකාරයක වෙන තැනකට මුදල් ලබාගෙන අනවශ්‍ය වියදමක් කරලා නැහැ.
1: ලංකාවේ දේශපාලනයේ වගේම ආර්ථිකයත් ඉතා සංවේදී මාතෘකාවක් බවට පත්වලා තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම මැයි මාසයේදී ඩොලර් මිලියන 6873 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා මහ බැංකුව සඳහන් කළා. මහ බැංකුව කිව්වේ අප්‍රේල් මාසයේ තිබුණු ඩොලර් මිලියන 6766 ඉඳලා මැයි මාසයේ වෙන විටය ඩොලර් මිලියන 6873ක් දක්වා ඉහළ ගියා. ඒ වර්ධනය තමයි 1.6% විදිහට සඳහන් කරලා තිබුණේ. මේ සංචිත ප්‍රමාණය ඉහළ යන්න චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකමත් ඇතුළත් වෙනවා කියලා මහ බැංකුව සඳහන් කරලා තිබුණා. මාස දෙක සරසද්දී සාපේක්ෂව නිල සංචිතය 1.6%කින් ඉහළ ගිය බවයි මහ බැංකුව වාර්තා කළේ. එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞබිමෙන් පුවත් විශේෂාංගයෙන් හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
2: මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

ඔස්ට්‍රලියානු රජය 2026-27 සංක්‍රමණ වැඩසටහනේ සැලසුම් මට්ටම් පහුගිය දා තහවුරු කළා. ඉතින් මේ අනුව වීසා බලපත්‍ර 185,000ක් පමණ තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සැලසුම් මට්ටම් වගේම වැඩසටහන ව්‍යුහගත කරලා තියෙන්නේ කොහොමද කියලා තමයි අද අපි හොයලා බලන්න හදන්නේ. 2026-27 සඳහා වන නව සංක්‍රමණ වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණයකින් සඳහා බලපාන්නේ කොහොමද සහ මේ ගැන අපි දැනුවත් විය යුතු කරුණු මොනවද කියලා අපිව දැනුවත් කරන්න

0: SBS සිංහල සේවයත් එක්ක දැන් සම්බන්ධ වෙනවා දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඇඩිලෙඩ්හි සංක්‍රමණ නියෝජිතවරියක වගේම උපදේශකවරියක වශයෙන් කටයුතු කරන දේශානි දියනුගලගේ. දේශානි ආයුබෝවන්.
1: ආයුබෝවන් මිතුන.
0: හොඳයි දේශානි, දැන් මේ 2026-27 සඳහා ඔස්ට්‍රේලියාව ප්‍රකාශයට පත් කරපු මේ නව සංක්‍රමණ සැලැස්ම ගැන සහ සංක්‍රමණිකයින්ට මේ මගින් බලපාන විශාලතම වෙනස්කම් මොනවද මේ ගැන අපි මුලින්ම පැහැදිලි කරමු.
1: ඔව් නිකුණ, 2026-27 ඊළඟ ෆයිනෑන්ෂියල් ඉයර් එකට බජට් එකෙන් වෙන් වෙලා තියෙනවා මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ප්ලේසස් 185,000ක්. හැබැයි මේකෙන් 70%ක් ස්කිල් වලට වෙන් වෙලා තියෙනවා. 30%ක් තමයි ෆැමිලි ප්‍රෝග්‍රෑම් වලට වෙන් වෙලා තියෙන්නේ. ඉතින් 70%ක් කියලා කියන්නේ ප්ලේසස් 132,240ක්ම ස්කිල් ස්ට්‍රීම් එකට තමයි වෙන් වෙලා තියෙන්නේ. ඒකෙනුත් 70%ක් ඔස්ට්‍රේලියාව ඇතුලේ ඉන්න කට්ටියට තමයි වෙන් කරන්නේ. 30%ක් ඒ කියන්නේ 55,110ක් තමයි ඔෆ් ෂෝ ඇප්ලිකන්ට්ලට. ඒ වගේම ඒගොල්ලෝ හයිලි ස්කිල්ඩ් නම් විතරයි ඒගොල්ලන්ට ඉන්වයිට් කරන්න කියලා තියෙන්නේ.
0: දේශානි, දැන් තාවකාලික වීසා මත දැනටමත් ඔස්ට්‍රේලියාවේ සැලකිය යුතු පිරිසක් ජීවත් වෙනවා. ඉතින් මේ ජීවත් වෙන පුද්ගලින්ට මේ තත්වය, මේ වෙනස්කම් ස්ථිර පදිංචිය සඳහා තවත් මාර්ග නිර්මාණය කරනවාද මේ ගැනත් කැමති දැනගන්න.
1: ඔව් නිපුණ, තාවකාලික වීසා කියන්නේ ටෙම්පරරි වීසාස් වල ඉන්න කට්ටිය, කියන්නේ 485 වීසාස්, 482 ඒ වගේම 491, 494 වගේ වීසා කාණ්ඩවල ඉන්න කට්ටියට ඇත්තටම හොඳ PR පාත්‍රයක් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ 70%ක් වෙන් කරලා තියෙනවා ඔන් ෂෝ ඉන්න කට්ටියට. ඉතින් ඒක හින්දා හොඳ අවස්ථාවක් තියෙනවා. තමන් හරියට ඉංග්‍රීසියේ දේවල් කරපෙහෙම PR එක ගන්න හරිම ලේසි කියලා කියන්න බෑ. අවස්ථා තියෙනවා.
0: හොඳයි, ඒ වගේම දේශානි, දැන් මේ ඔස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ශිෂ්‍යයින් ඒ වගේම ස්කිල් වර්කර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් මේ සැලසුම් දැනටමත් ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන්ට සහ ස්කිල් වර්කර්ස්ලාට බලපාන්නේ කොහොමද? ඒ ගැනත් තොරතුරු කියමු.
1: ඔවුනිදන ඇත්තටම 70%ක් තියෙන හින්දා ස්ටුඩන්ට්ස්ලට ඒ වගේම ස්කිල්ඩ් වර්කර්ස්ලට ලොකු අවශ්‍ය ඔපචුනිටි එකක් තියෙනවා. හැබැයි එහෙම කිව්වට දැන් තියෙන ප්ලේසස් එක බලද්දි, කට්ටිය ඉන්න අයත් බලද්දි ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් ඒක හින්දා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලට කෝස් එක තෝරද්දි හරියට පාත්වේ එකක් තියෙන කෝස් එකක් තෝරන්න කියලා කියන්න ඕනේ. ඒ වගේම ජොබ් එක හොයද්දී වුණත් කෝස් එකෙන් පස්සේ ඒ ස්කිල් ඩොක්යුපේෂන් ලිස්ට් එකක තියෙන තමන්ට පොසිටිව් ස්කිල් ඇසෙස්මන්ට් එකක් ගන්න පුළුවන්. එම්ප්ලොයිමන්ට් එකක් හොයාගන්න එකත්, ඒ වගේම තමන් ඉන්න ප්‍රාන්තය අනුව ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් මොනවද කියලත් බලන්න ඕනේ. කියන්නේ සමහර ප්‍රාන්තවල අවුරුද්දක් රෙසිඩෙන්සි තියෙන්න ඕනේ, අවුරුදු දෙකක් රෙසිඩෙන්සි තියෙන්න ඕනේ. ඒ වගේම එම්ප්ලොයිමන්ට් එක අවුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේ එක එක ප්‍රාන්තවල තියෙන රික්වයර්මන්ට්ස් වෙනස්. ඉතින් ඒවත් බලන්න ඕනේ. ඒ වගේම තමයි තව කියන්න ඕන දෙයක්, හැමතිස්සෙම ස්කිල් මයිග්‍රේෂන් බලන්නේ නැතුව එම්ප්ලොය ස්පොන්සර්ඩ් කියන පාත්වයකත් බලන එක හොඳයි. මොකද ඒකට තියෙන සංඛ්‍යාව වැඩි හින්දා මේ වෙද්දි ඒ පිළිබඳවත් පොඩ්ඩක් දැනුවත් වෙන එක හොඳයි.
0: ඔව්, අපි ගොඩක් කරුණු කාරණා කතා කරා. දේශානි, දැන් මේ ඔස්ට්‍රේලියාවේ තමන්ගේ අනාගතය සැලසුම් කරන සංක්‍රමණිකයින්ට විශේෂයෙන්ම පවුල් වලට සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වශයෙන් ඔබ මොන වගේ උපදෙස්ද ලබා දෙන්නේ කියලා අවසන් වශයෙන් මම කැමතියි දැනගන්න.
1: ඔව් නිගුණ, මං ඉතින් හැමෝටම කියන්නේ බොඩ හරි ස්ටඩි කරන්න කලින්, ඒ වගේම ජොබ් එකට යන්න කලින් පොඩ්ඩක් තමන්ගේ PR පාත්වේක මොකද්ද කියලා බලන්න ඕනේ. හැබැයි දැන් එහෙම කිව්වට මේ දවස්වල හරිම අමාරුයි. දැන් මීට අවුරුදු දෙක තුනකට කලින් නම් ඇත්තටම මොන හරි ස්ටඩි කරත් මොන හරි කරලා ඔස්ට්‍රේලියා PR එක ගන්න පුළුවන්. දැන් මේ අලුත් වෙනස්කම් එක ඒගොල්ලෝ කැමති නෑ කන්ටිනියස්ලි ටෙම්පරරි වීසාස් වල ඉන්න. ඉතින් ඒක හින්දා අර ෆස්ට් ට්‍රයි එකෙන්ම ස්කිල් මයිග්‍රේෂන් හරි එම්ප්ලොයි ස්පොන්සර් දෙකක් කරගන්න එක තමන් ස්ටඩිස් වලට එනකොටම බලලා ඒක රිසර්ච් කරලා දැනගන්න කියන එක කියන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩක් ප්‍රාන්ත වලින් මේ දවස්වල බලන දෙයක් තමයි ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක. ඒකෙන්ද පුළුවන් තරම් ට්‍රයි එකක් බීලා ඉංගලිෂ් එක්සෑම් එක හොඳට පාස් වෙන්න ඕනේ. කියන්නේ IELTS 8th සුපිරි ඉංග්ලිෂ් වගේ තියෙනවා නම් ගොඩක් වෙලාවට චාන්ස් එක හම්බෙනවා වැඩි. ඒ වගේම එම්ප්ලොයිමන්ට් එකේ සැලරි එකත් බලනවා ගොඩක් ස්ටේට්ස්. ඉතින් ඒ වගේ දේවල් පුළුවන් තරම් බලලා එන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
0: හොඳයි, මෙහිදී සම්පත්දායකයා පොදු කරුණු පිළිබඳව තමයි බොහෝ සෙයින් අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ කරුණු විවිධ පුද්ගලික තත්ත්ව මත විවිධාකාරයෙන් බලපාන්න හැකියාව තියෙනවා. මේ නිසා අපි ඔබට අවශ්‍ය සහ ගැළපෙන විශේෂඥ උපදෙස් ලබා ගන්නා ලෙස තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සැලසුම් මට්ටම් වැඩසටහන් ව්‍යුහගත කිරීම වගේම 2026-27 සඳහා වෙන නව සංක්‍රමණ වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකින් සඳහා බලපාන්නේ කොහොමද කියලා තමයි අද දවසේදී අපි SBS සිංහල සේවයෙන් කතා බහ කරමින් සිටියේ. මේ ගැන අපිව දැනුවත් කරන්න SBS සිංහල සේවයත් එක්ක සම්බන්ධ වුණේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ්හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වශයෙන් කටයුතු කරන දේශානී දියුණුගලගේ. දේශානී, එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් මේ ආකාරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
1: අයිබෝවන්, සුබ දවසක් නිපුන.
2: හොඳයි, ඉතින් සාකච්ඡාවේ අනතුරු කෙටි මතක් කිරීමක් ඔබට කරන්න තමයි සූදානම් වෙන්නේ. මේ FIFA ලෝක කුසලානය සම්බන්ධයෙන් ඉතින් පාපන්දු ලෝක කුසලානය ආරම්භ වෙනවා ජූනි 12 වෙනිදා. ඉතින් මෙහි ඔස්ට්‍රේලියාව තුළ නිල විකාශන අයිතිය හිමිවෙලා තින්නේ SBS මාධ්‍ය ආයතනයට. ඉතින් SBS ඔන් ඩිමාන් හරහා මේ තරඟාවලියේ සියලුම තරඟ නොමිලේ නරඹන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් SBS ඔන් ඩිමාන් සමගින් එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මෙහි පළමු තරඟය මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර ආරම්භ වෙනවා ජූනි 12 වෙනිදා. ඉතින් එතෙන් පටන් පවතින සියලුම තරඟ තරඟ 104ම SBS on demand හරහා ඔබට නොමිලේ නැරඹීමේ හැකියාව තිබෙනවා. හොඳයි, අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරුව අපි නැවතත් හමු වෙමු.
3: NITV රූපවාහිනියේ ද පොයින්ට් වැඩසටහන ඇබරිජිනල් සහ ටෝරස් ස්ට්‍රේට් දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි. ද පොයින්ට් SBS on demand within SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහ ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 6:30ට SBS රූපවාහිනියෙන් සහ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව channel 30, SBS රූපවාහිනියේ වයිස්ලෑන්ඩ් නාලිකාව channel 32. SBS audio app ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ podcast වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS audio app නොමිලේ download කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන්ඩ් නව සංක්‍රමණිකයන්ට නිවාස, සෞඛ්‍ය, රැකියා සහ තවත් බොහෝ දේ පිළිබඳ තොරතුරු සමගින් උදව් කරයි. පිවිසෙන්න sbs.com.au/australiaexplained. sbs.com.au/sinhala ඔබගේ තොරතුරු දැනගන්න ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. නවතම පුවත්සා විශේෂාංග ලබා ගන්න පිවිසෙන්න sbs.com.au/sinhala. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්.

SBS World News ඔස්ට්‍රේලියාවෙන් සලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑමදිනකම සවසහිතයට SBS රූපවාහිනියෙන් සහ SBS on demand වෙතින් SBS වෙබ්පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක එකේ ගමනාන්තයයි. පාපලදී මෝටර් රථ ධාවන තරඟ ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ පිවිසෙන්න sbs.com.au/sport SBS ෆුඩ් වෙබ්අඩවිය ආහාර වට්ටෝරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස් පිවිසෙන්න SBS ෆුඩ් වෙබ්අඩවියට sbs.com.au/food SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ්අඩවියට ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලයානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement සීගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකෙන් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS on demand app download කරගන්න SBS සිංහල සේවයේ වැඩසටහන්වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට. නැතිනම් SBS audio app download කරගන්න. අදම SBS audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

0: අයබුවන් ඉසර කාලේ සිරිතක් තමයි දරුවෙක් ඉපදුනාම කේන්දරේ හදන එක. මෑත කාලයේ කටයුත්ත කෙරෙන්නේ උපන් දවසයි වෙලාවයි පාදක කරගෙන. ඔය නැකත බලන නම හිමත් තියන්නේ. මේ කියන කාලේ තාලේ තමයි වෙලාව බලන්නේ හෙවණැල්ල මැනලා. ඒක කරන්න ඕනේ දරුවගේ අප්පා. භාර්යාවට දරුවා ලැබුණු මොහොතේ ඇගේ ස්වාමි පුරුෂයා, ඒ කියන්නේ දරුවගේ තාත්තා ගෙදර මිදුලට ඇවිදින් හිටගෙන බිමට වැටෙන හෙවණැල්ල මනිනවා. ඒකට පාවිච්චි කරන්නේ පියවර. ඒ පියවර ගණන ගුරුන්නාන්සේට කියාපුවාම උන්දා දරුවගේ කේන්දරේ හදනවා. අපේ වන්නිහත්පත්වේ හිටියා එක ගොයියෙක්. මේ මිනිස්සයත් මෝඩ රිටක්. මුන්නේගේ අඹුව බඩදරු වෙලා කල්පිරෙනකොට විලුරුදාව ඇල්ලුවා. ගෙදර දීම දරුවා වැදුවා. එදා ගණාන්ධකාර රාත්‍රියක්. කෑලි කපන්න පුළුවන් කළුවර. මේ ගොයියා පියවර මනින්න හෙවණැල්ල හෙව්වා. තිත්ත කළුවරි කොයින්ද හෙවණැල්ලක්. ඒ පාර උන්දා හුළුවත්තක් පත්තු කළා. ඒ කෑල්ලුව තමුන්ගේ පිටිපස්සට කරලා. හරි. හෙවණැල්ල තියෙනවා. උන්දාගේ දෙපා මුලින් පටන් ගත්තු හෙවණැල්ල ගෙදර බිත්තියේ දිගේ ගෙහුම් වහලේ මුදුන් යටලිය ගාව නතර වෙලා. නිශ්චයටම තැන මතක තියාගත්තු මේ මිනිස්සයා හිටි තැන ඉඳලා බිත්තිය ගාවට පියවර මැන්න. ඉන් පස්සේ ගෙදර ලී වංගෙඩිය බිත්තියට හේතු කෙරුවා. ඊටත් පස්සේ වංගෙඩිය උඩින් මෝල් ගහ තිබ්බා. ඕන් එතකොට වහලේ මුදුන් යටලිය ගාවට හේමලයාගේ, ඒ කිව්වේ හෙවණැල්ල නැවතුණු තැනට උස හරි. පහුවදාට එළි වුණා. මේ හාදයා ලකලෑස්ති වෙලා පන්සලට ගියා. හාමුදුරුව මුණ ගැහුණු. වැඳ අවසර ගත්තා. අවසර අපේ හාමුදුරනේ, මගේ ගෑණිට ළමයෙක් හම්බුණා. හාමුදුරුවත් ඉතින් මදසිනා පෑවා. එහෙනම් දරුවට නමක් තියන්න එපාය. කේන්දරේ හදන්න නැකත ගණන් කරන්න ඕනේ. උපාසක උන්නේ හෙවණැල්ල පියවර මැන්නද? එහෙමයි අපි හාමුදුරුවනේ. එහෙනම් කියමු බලන්න කොහොමද කියලා. හාමුදුරනේ පියවර හතයි වංගෙඩියයි මෝල් ගහයි. මේ අපබ්‍රංශ නොතේරුණු හාමුදුරුව මේ උන් දිහාවේ ඇස් පුංචි කරලා නල්ල රැලි කරලා බැලුවා. අපේ හාමුදුරනේ ඒකට ළමය හම්බුනේ මහා රාත්‍රියේ. කළුවරි මං හුල්වත්ත පත්තු කරාන හේමලයාගේ දිගමැන්නේ. ඒකත් එහෙමද කියලා කියපු හාමුදුරුව කඩදාසිය මේසෙ උඩ තියාන පැන්සලෙන් නළලට තට්ටු කළා. ගාන හදාගන්න විදිහක් කල්පනා වෙනතුරු. ඇයි පියවර හතයි වංගෙඩියයි මෝල් ගහයි කොහොමද ගණන් හදන්නේ? ඉතින් ඉන් පස්සේ මොනවා හරි වෙන්න ඇති. එහෙනම් ආයිබුවන් අපි ගෙවුම් එන්න. මම අශෝක පියරත්න.
1: අපේ වාරයේ කතා අවුරුක්. හොඳයි, ඉතින් ඒ සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. නැවතත් හෙට දිනේදී තමයි අපි ඔබව හමුවෙන්නේ. ඉතින් මේ විශේෂංග සමගින් ඔබට නැවතත් එකතු වෙන්න පුළුවන් SBS සිංහල අපගේ වෙබ් අඩවියට ගියොත්, එමත් නැතිනම් SBS සිංහල අපගේ Facebook පිටුවට ගියොත්. එනම් නැවතත් හෙට දිනේදී හමුවෙමු. අද වැඩසටහන ගෙනා මම දිනේෂ් ලියනගේ. ඔබට සුබ දවසක්. ආයිබෝන්.